යෝක සකේ පමනමක් නනමෝෂයන්වත වාතේ යන්හකමෝ ඕවෙන මාක් දෙවන් ලාව යෙපේ හයයයි හයයයි හයයයි හයයයි හයෝ හයෝ හයෝ හපේ මේ යන් හකමෝ ඒකතහම ඒකස්වම ඒකනම් ඒකම මක් අයයි.